Ayubovan, welcome to Lankan Fusion on Alive 90.5. Lankan Fusion hi tawat sanskaranekata mama oba samawa adath sadarein piligannawa. Mama Pam Rajapaksa. Indin Lankan Fusion kiyanne ape sundara ratawana Sri Lanka ithihase mataka mavata sihipat kara gaman karana sthanayak. පැරණි කාලයේ වගේම නූතන කාලයේ සංගීතය බයිලා සහ අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. තින් අදත් වෙනදා වගේම මම ඔබ සඳහාම විශේෂයෙන්ම සකස් කරන ලද මේ සංගීත රසාංගය වෙනදා වගේම අදත් රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. මංගල මොහොත ඒ ගීතය ගෙවීම මිනොන් ෆර්නැන්ඩෝ අපි මීළඟට break kicking up ahu enakota balamu Minon Fernando gena vissara tikak Minon Fernando kiyanne ape Lankawe sangeetha ithihase bohoma wedagath e wage ma vishesha kurtiyak karapu sangeethaknyek danata Australia we padinchi vela kinnwa kiyala mata aranchiyak kawa ithin api when apahu Lankan Fusion magin enakota Minon Fernando gena tikak hoyala balamu

0: 65ට වැඩි ශ්වසන. ඔබ වයස අවුරුදු 65ක් හෝ ඊට වැඩිද? මෙම ශ්‍රීත ශ්‍රුතුවේදී බරපතල රෝගාබාධවලින් ඔබව සහ අන් අයව ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා ගන්න. ඔබට ගැළපෙන එන්නත් පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා සමග කතා කරන්න.
1: The Hills to Hawkesbury Community Newspaper is a family-owned and operated free community magazine. 10,000 copies are printed every fortnight and delivered to 75 different locations across the Hills and Hawkesbury areas. If you're unable to pick up a printed copy, there is free online access at hillstohawkesbury.com.au plus the newspaper's social media sites. The Hills to Hawkesbury team's aim is to inform, involve and inspire, which is why partnering with Alive 90.5 makes perfect sense. Station sponsor.
2: Looking for a fresh approach to real estate? At Bookfitch Estate Agency, we put people first, making the process smooth and stress-free. Whether it's selling your home, managing your investment, or finding your next move, we're here for you. Discover how property should feel professional, personal, and tailored to you. Visit us online at bookfitchestateagency.com.au or follow us on socials today.
3: Station sponsor.
4: Alive 90.5.
5: Lung Confusion with Pammy.
6: Now on Alive 90.5 FM.
0: Welcome back to Lung Confusion on Alive 90.5. Mama Pam Rajapaksa. Itin, as promised, api muladi ehua Minon Fernandoge, the wedding song. මංගල මොහොත අපි හැම දෙනා මම පොඩි කාලේ මම ඇක්චුලි ඒ සිංදුවත් එක්ක we grew up with it. ති පොඩ්ඩක් එයා ගැන පොඩ්ඩක් හොයලා බලනවා නම් මිනෝන් ෆර්නෑන්ඩෝගේ ඇත්ත නම තමයි මිනෝන් පොඩ්ඩක් ඉන්න මම කියනකම් මිනෝන් Malati May Ratnam. Ipudune May Namavanida Namasya Hatalistune Kolambadi. Minon Githata St. Joseph's College ke Ganite Mahachara Varek. Amma Mari Ratnam Kuda Kalindalama Minonta Sangite Handunan Dunna Mukada Amma Sangitaha Natya Guru Variak. Minon Namasya Hatapahedi. Age kandayama na jet line samaga kalmanakaru Tony Fernando ge maga penninma yatate shanika sarthakatwaya kat karagatta ita passe ohu age samiya bawata pattuna ita passe tamai onge janapriyatwaya godak vardhane une radio silone kale age sangeethe jeshiya preshakayanta pamanak nemei dakunu aasiya puda handunwa dunna mokada e kale radio silon tamai dakunu aasiya thibuna palaweni radio station එක කණ්ඩායමේ මුල් වසරවලදී jetliners කොළඹ ගාලුමෝදර හෝටලේ පිහිටි coconut grove රාත්‍රි night club එකේදී සමාජ ශාලාවේදී තරුබිල්පත් ඉඳලා භුක්ති විඳලා තියෙනවා 969 දී EMI records UK සහ Keith Prowse music london සමගලිය පදිංචි වුණා පළමු වෙනි ශ්‍රී ලාංකිකයා තමයි මිනෝන් ෆර්නෑන්ඩෝ ඒ දෙකත් එක්ක ලියාපදිංචි වුණා. මේ මංගල මොහොත ලාංකික ගීතය KPM විසින් ප්‍රකාශනය හිමිකම ලබාගත් ඇගේ පළමු ගීතයයි. ඊට පස්සේ ආවා Love Don't Let Me Down එක ලෝක ජනප්‍රිය ගීත උළෙලේදී තානාපති සම්මානය දිනාගත්තා. තවත් නිර්මාණයක් වන Someday My Love ගීත උළෙලේදී නිර්මාපකයෙකු සහ රංගන ශිල්පිනියක් සඳහා මත්සුෂීටා සම්මානය සඳහා විශේෂ ජූරි සම්මානයක් දිනාගත්තා. ජපානයේදී 972 දී ග්‍රීස් සියේ තිබුණු ඇතන්සි පැවති පස්වන ඔලිම්පියාඩ් ඔෆ් සොංග් සී අවසන් මහතරගයට පත් වෙලා ඔබ නිසා යන සිංහල සංයුතිය තෝරගන්න ලද අතර එහිකෙන් රන් පදක්කමත් මිනෝන්ට හම්බුණා. මිනෝන් ඒ වගේ තම අන්තිම එකක් තමයි කොකොනට් මෑන් ටෝකියෝ වෙලා තිබුණ එකක්. පැවති ලෝක ජනප්‍රිය ගීත උළෙලේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුණා. ගායිකාවක් නිර්මාපකයෙකු එසේ කළ පළමු අවස්ථාව මේක තමයි කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ලංකාවේ පොඩ්ඩක් news tika balut pravruti vibhaga departamentu namasi 2026 varshayata adala adhyapana podu sahathika patra usas pel vibhage sanshodit kala satahana nila vashen madhyavata nikut karala tibenawa me anuwa usas pel vibhage agosto 10 wenida sanduda arambha wenawa niyamitai September masa 5 weni senasurada avasan wimata niyamitai Rangana Shilpi Saman Almeida Jeevithakshayata Patvela Thiyenawa Kiyala Aranchiyakut Ewillla Thiyenawa E Atharathurama Ape Maithani Cricket Team Ekai Athletes La Lankawa Diyunuwen Diyunuwatama Geniyenawa Kiyala Mama Danwa, ek ape rasikavan hondata internet ekin pravruthiwagin follow karana athi kiyala hitenawa. Lanka Fusion, when we come back, more. Helakula siritata Rohana Weerasinghe, ita passe mal pan podak, Bhati and Santosh live performance ekak.

0: Adriano Coluccio Funeral Services is an Australian-owned and operated funeral home providing dedicated, dignified, versatile and professional funeral services, assisting community members in their time of grief and loss, regardless of ethnicity and religion. Our commitment and compassion is dedicated to setting the highest standard in funeral professionalism and supporting families through what is the most difficult time of their lives. Located in Smithfield and Miranda, servicing all Sydney areas, Adriano Coluccio Funeral Services, always with you. 9604 9604. Station sponsor.
1: Find it hard to tune in? Jump on the internet, stream live at www.alive905.com.au.
2: Alive 90.5.
3: Lunk and Fusion with Pammy.
2: Now on Alive 90.5 FM.
4: Welcome back to Lunk and Fusion. Mama Pam Rajapaksa on Alive 90.5. Sydney Valavina Devaltika Balu, Sinhalese Cultural Centre. Dara Sandha Sri Lankan food takeaway ka whenever irida July paswani da ude 11 hai indala house thuna wenakan Sinhala Cultural Center Seven Hills wala to call kala balanna for more information. Sadaham Seven Buddhist Center ekata tawat fundraiser ekak thiyenawa senasana pooja ekata ekata bath packet August 2 wenida eka පැවැත්වෙන්නේ වෙජිටේරියන් බත් පැකට් ඩොලර් 14යි. ඒ ගැනත් සදහම් සෙවන බුද්ධි සෙන්ටර් එක කැම්බල් ටවුන් වලට කෝල් කරලා බලන්න. ලංකාරාම වින්ටර් ෆුඩ් ඩ්‍රයිව් ඉස් ඕසෝ දෙය අගෝස්තු 16 වෙනිදා එක වෙන්නේ දවල් 12 මාර ඉඳලා අපේ පුරුදු පරිදි රෝස්ලි කමියුනිටි සෙන්ටර් වෙත. වෙනදා වගේම ඉතින් අදත් මාහා එක්වීම ගැන ඔබ සැමට ස්තුතියි. ඊළඟ වතාවෙත් ඊළඟ සුමානෙත් Lung confusion magin hamu enuturu uba samata suba satiyak weva ayubowan vasanavan.